0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිහ එක මෙගහර්ට්ස්
1: ගීත රසූල සල්ලල්ලාහු අලෛහි වසල්ලම් ගේ සීරතයි දිරි උළුවමුගා ගෙන්ගොළු වි රීති ආදත කාමෙදු විස්නාලුමුන් ඉබරතුගේ ගිනගුණ ෆිලාවලතකේ ලිබිගෙන්දේ ඉන්සානාගේ හයාතුගේ හුරිහා මෑදානක දෙජින්සුගේ මිහුන්න කුදිබොඩු හුරිහා අමුරෙක්ගේ ඉන්සානුන්න කීත රසූල සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ගේ අලොකමුගේ හයාතන් නසරු හිංගාලමතු ගින වගුතු අලොකමුග ඉතුරු එකලේගේ ෆානු හේද කුරෙව්වුමා ගින දුවස් දුවහු රෝද ෆුලං හුන්නෙව්වුමා ගින ගිනෑන් කීත කුර්ආන් කියවා විදාළවුමා මෑන් අල්ලාහුව විකුරු කුරෙව්වුමුග වගුතු හේද කුරව්වමුන් ගෙන්දවාති මිස්කිතුන් නුකුමෙ වඩා

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: දෙන් ඉන්සානගේ ශුඌර්තකා ඛියාලුතං අනින් ඉන්සානක වාසිල් කොද්දේ එම්මේ අසරුගද වසීලතකි දු මාලුමාතා එකි එකි හුනර්තකා තජුරිබා එබ්බයිගේ ෆරාතුන් අනෙ බයක ගෙන්ගොස්තේ එම්මෙ මුහිමු එච්චකීවෙස් දූ එහෙන්කමුන් ආයිලායා මුජතමාවගේ හමජෙහුමා කුරි එරුමක් බේනුම් කුරවේ එම්මෙ බාරුගද හතියාරකී දූ හම එහෙම්මෙ ආයිලායා මුජතමාවගා දෙකොළොරිකමා ෆිතුන ෆසාද උපෙද්දුමුගා බේනුම් හිෆිදානේ එම්මෙ නුරක්කාතෙරි හතියාරකීවෙස් හම දූ මිකංකං මිහෙන් හුරුමායකු මුස්ලිමුන් දුලුගේ බේනු හේගොතුගා හිෆුමශා එවෙස් නුරංගලු මක්සදෙග්ගා දුලුගේ බේනුන් නුකුරුමං ඉස්ලාම් දීනුගා වනී වර බොඩ බාරු අළුවාෆ ආඛිර දුවහුන් මෑන් අල්ලාහු දින්නවානේ මුඅ්මිනුන්ගේ සිෆත කීරිත් ඛුර්ආනුගා බයාන් කුරවවාෆා වායිරු ඒගේ තෙරෙයින් එස් සිෆයකී බේනුමෙන්නෙ බේකාරු වාහකතකුන් දූ රක්කා තෙරිකුරුන් කමුගා වනී අංගවාෆා හමයි ෆදැන් තෙදුබුණු මශා මීස්තකුන්ගේ මෙදුගා හමජෙහුමා සුල්හවැරිකං ෆෙතුරු මශා ඉල්මු උගන්නා දිනු මශා හෙවකන් තත්තකං අමුරුකුරු මශා නුබෑකන් තත්තකුන් දුරුහෙලිවුම නසේහැද්දී ඉර්ෂාදු දිනුම දුලුගේ බේනුම් කුරුමක් වනී අංගවාෆ رسول الله صلى الله عليه وسلم ارشاد دبوا فاوا غوتوغا مسلمكو اچب بونا نما بونام واني هيو باه هيو باه بونه وينن نما اچ نوبونه هانو هورون ما مولو حكمت تريكو ايناگه کوڑا داري فولا دين نصيحتيگا بونه فاوا كما ريوا كوري فاوي تيبا ميهكا جدل كوگين بالي بيدانه ايكمكو හනුහුරෙගෙන් බයියෙන් නුවානේ එහෙන්කමු තිබා වාහක දෙක්කුම වුරේ එහෙන් මීහුන් දක්කා වාහක අඩුවෙහුමං ඉස්කන්දේශේ ෆහෙ බුනෙවුණු එච්චකට්ටකා ෆහුන් හිතාමකුරං ජෙහේ ෆදයකුන් හනුහුරෙගෙන දුවහකුවෙස් හිතාමකුරාකෂෙන්

0: මේ නොදීක මෙගහර්ට්ස් දෙවේ එෆ්එම් ගඩ මියාරු හැගඩි ෆස් මිනිට් අර්මෙන්ගෙ මේ ට්‍රාන්ස්මිෂන් මෙතුකණ්ඩාලි ස්ටෙල් කෝ එදිමාවේ මස්සලේ කගුණගෙන් කරන්ටුගෙ හිදුමෙ කණ්ඩාන ජෙමු එහුන් තෙරින්න මෙකමුගෙ සෝබොන් දෙමාවේ ehuntena mikamuge sobonde ma vondogulakan nihayata mafun eden armege transmission mi hai sabo fishkin kuria ken dana
1: modhi ekem megahertz divahi fm

0: මෙ ෆාරු තිකං කුරම් වානේ.
1: මීහුම් පුනේ ලොයිපකී එතන් හාස් වාහකෙ බුනෙති හුසාසකේ. ඒනම විස් මීකේ මේ උෆාවිරිකන් ගෙනුවනි ඒ වාහකතකායකු හික්කෑම් රාගෙ කුලලාමි හුනීම.

මෙහරගඩින් දිහ ගඩි සතාන මිනිටු ඔන්ම මිගඩීග කුරිය මිගෙන්දා ෂෝ කුරිය දානි ඔල්මින් ගේහුන් තෙරින්නකම් දා ලවතකා එකී එගේ තෝ ෂෝග බෑවෙරුමන් නනොට් කුරුන්ගේ ෆුරසත් තිබෙෆ්න හුළුවාන් ලේ ෆමි වනි පීඑස්එම් එආයින් නනොට් කුරුන් ජෙහේනි ෆොනුවාල දේනි බෙෆ්රිගේ නං පීඑස්එම් එආයින් DFM නොදිහ එකේ මි පේජ එගේ තෝ සර්ච් කොල්ලි ම ෆෙන්නානි වර ෆසේ හැ මි පේජ යගින් kurama thimi page kanthi message kuraveni erun olmen gulalana den shoga waki message phonwalam beenuwa faratakas e fursat sulwanda mi kuriye gendani ga farataka phonwalam beenuwa message notham lave kan edi messages phonwanda veni egutun olmen libi fo message demmi kiyala deni fatum phonwa fe wa message hi fm fatmat here can you play levitating by dua lipa I'm cleaning the house and need some good music ರಂಗಳು ಮಸಕ್ಕತ್ತು ಒಳೇರು ವರ ಫೋರಿ ಆ ಎಕೀಗ ಮಿ ಕುರಿಯ ದಾಣಿಕ ಲವೇಕನ್ ಎದಿಫತಿಯೋತಿ ಡುವಾ ಲೀಪಾಗೆ ಲೆವಿಟೇಟಿನ್ ಹೆಮ್ಮ ಮಿಹಾ ಹಿಸಾಬೊಂ ಲವ ಹಿಮಣಾಲು ದೇನಾ

0: අදි ෆාෆවෙරි එවවෙස් නස්සේ එහෙන් නස්සෙක්ගේ ෆාෆෙන් වූ උෆුලා නැති. අදි ෆාෆයින් බරුවෙෆාවා නස්සේ ඒ උෆුළුමන් එහෙම් ෆරාතක ගොවියෙස්. එයි ගෑතිමාග කම්ගේ අහුළුවරිය කම්ගා වියෙස්. එයින් හම එකච්චෙවෙස් නො උෆුලේ නැත. කලේගෆානු ඉන්දාාරු කොරව්වාකං කශවරි නුෆෙන්න තාංගා එවරෙන්ගෙ වෙරි රස්කලාංගිය බිරුවෙතුවේ නමාදු කායිම්කුම් උරේ මීහුන් නශි. අධි කාෆිරුකමුන් තෝහිරුව ගන්න මීහ ෆහෙ එමීහා තෝහිරුව ගන්නකං කශවරි ඒනාගේ අමිල්ල නස්සටකේ. අදි එඹුරි දියුම්වනී අල්ලාහුගේ හදරතශි.
1: දිවෙහි FM දිවෙහින් නායකු නොදිය එක මෙගහර්ට්ස්
2: අලිනෝ

දිවහිFM දිවහින් නායකු නොමදිය එක මෙගහර්ට්ස් නොමදිය එක මෙගහර්ට්ස් දිවහිFM දිවහිFM නොමදිය එක මෙගහර්ට්ස්

0: Chow Yen.
1: මුණියවස් පිළවඳම නුවදිහ එකෙම් මෙගහර්ට්ස් දිවෙහි FM ටියුන් කොන්දම්ම
2: හිමබී වැක්සින් දෙඩෝස් ජහමුන් හිමබී ජහමුගේ ෆුරසත් නුවදිහ හතින් ඉසතේ කොඩකොද්ද අදි බලි ජහුණු කමුගාවියස් බලීගා බොඩොරුමු රක්කා තෙරකොද්ද
3: හිමබීන් රක්කා තෙරවමත් දෙවේ වැක්සින් ගෙතරේක
4: Measles vaccine,
3: MR measles rubella vaccine,
4: MMR measles mumps rubella vaccine himene
3: hima behin rakha tirwama measles vaccine ge de dose furiham kurefa waakan yakin kurawa
2: hima bihige alamate fenijanama lasnu kurawa sihhi farwa hodawa ಫತ್ ಕೇಸ್ ಮಲ್ಕುರ್ಮಕಿ ಆಳ್ಗೊಂಡ್ಮೆಂಗೆ ಹಿತಾ ಲೇಹೊಳಿತಕಂ ಎಕಂಗು ಸಾಬಂ ಅಸರ್ ಕುರಾಕಮೆ ಎಮೆ ಫರ್ತಂ ಕಮಕ ದುಂಫತ್ ಕೇಸ್ ಮಲ್ಕುರ್ಮಕಿ ಲೇ ಮಚ್ಚದ್ಯಂ ಸರ್ಬಿ ಮತಿಯಂ ಕಹಲಕಂತ ತ ಕುರಿಮತಿ ವಾಕಮೆ ಲೇಹೊಳಿತಗೆ ತೆರೆಗ ಸರ್ಬಿ ಜಮಾವೆ ಲೇಹೊಳಿತಂ ಹರವರ ಎಕಂಗು ಸಾಬಂ ಆಖಿರು ನತಿಜೆ ಗೊತಂ ಹಾರ್ಟ್ ಅಟ್ಯಾಕ್ ಕಹಲಕಂತ ತ ಕುರಿಮತಿಮ್ಗೆ ಫ್ರುಸತ್ ಇತಿರು ಕುರಾಕಮೆ ಮೇಗೆ ಇತಿರು ಆಮಸೂಲಕಂ ಹಿತುಗೆ ಬೈತ ಕುರಿಮತಿಮ್ಗೆ ಫ್ರುಸತ್ ಎತಕ್ ಗುಣೈಂ ಇತಿರು ಕುರಾಕಮೆ ದುಂಫತ್ ಕೇಸ್ ಮಲ್ಕುರ್ಮಕಿ
5: Me is my the fun. Rangkula nukula, alikula hudukula feneye divehi udum. Aduhamunti dani, nuwadihe eke megahertz divehi FM. Domveli

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මෙ ගාතුග
1: එම්මෙ ෆස්
2: මුනිෆුයි ෆිලුම්ගේ දායරා එම්මෙ තාසකෝ